ඊලාටේමට සයිට් සකුට් සයානත් ඒලා තමාග කැල්තනක්මෙත් අන්න එලා කිවල්ලෙක් සමරකේන්සියාගත්ත ලවක් සමයොක් උනික්කාට ලිව කනවේ ගත්ත ලව මඟත් සයගයක් නෑපිකුට මෝනට සයික් සැකුට්.